අදි ෆාෆ වෙරි එවෙස් නෆ්සෙ එහෙන් නෆ්සෙගේ ෆාෆෙන් උ උෆුලා නැති අදි ෆාෆයින් බරුවෙෆාවා නෆ්සෙ එ උෆුලුමන් එහෙම් ෆරාතක ගොවියෙස් එයි ගෑතිමාගේ කම්ග අහුළුවෙරිය කම්ගා වියෙස් එයින් හම එකච්චෙවෙස් නො උෆුලේ නැතෙ කලේගෆානු ඉන්දාරු කුරව්වාකං කශවරි නුෆෙන්න තාංගා එවරෙන්ගෙ වෙරි රස්කලාංගිය බිරුවෙතුවේ නමාදු කායිම්කුම් උළේ මීහුන් නශි අධි කාෆිරුකමුන් තෝහිරුවෙ ගන්න මීහ ෆහෙ එමීහා තෝහිරුවෙ ගන්නකං කශවරි ඒනාගේ අමිල්ල නෆ්සටකේ අදි එඹුරි දියුම් වනී අල්ලාහුගේ හළරතශේ.

ගාත දෙරසූලුම් ෆොනු විහිඳ ෆහෙ එවුරෙන් එද බේකලුන් දොගු කුල වූවේ දෙන් තිම්වන බේකලකු ෆොනුවමු එ දෙබේකලුන්න ගදකන් දෙවීමේ ෆහෙ එබේකලුම් විදාරු වූවේ හම කශවරුම් තිමම් මෙන්නී තියබෑ මීහුන්ගේ ගාත ෆොනුවාෆාවා රසූලුනේ.

0: විදාළ වූ හමකශවරුන් තිමම්මැනී තියබෑමීහුන්ගේ ගාත ෆොනු වාෆාවා රසූලුන්කං තිමම්මෙන්ගේ වෙරි රස්වලාන්ගේ දෙනවඩිගෙන් වෙතේ.
1: وما علينا إلا البلاغ المبين
0: أدي بيان وغموا إيفو منوي تيمم منجي مچكنوي

අදි ඉස්වෙදිය මෙසාලකා නුල තිමං උපෙද්දවි කලාංගයත් තිමං අලුකන් නොකරම් වී කීවගෙන් හියේ. අදිතිය බෑ මීහුම් රුජුවාකොරව්වා හොෂී එකලාගේ හදරතශේ.

0: අදිති යබෑමීහුන් ගෙවෙරි රස්කලාංග හදුරතුන් ෆාෆ ෆුස්සෙවුන් ලිබිගතුමටා උඩුතකා බිම්ෆද තනවස්කං හොරි සුවරුගේ තියබෑමීහුන් අවස් විගන්නාශෙ ඒ සුවරුගේ තයියාරු කරවාෆාවනී තකුවා වෙරින්නශෙ
1: සාලිහන්ගේ පකීචා.

0: රසුල් බේකලන මේ එකමකු හම එවස් කමිග දරේ බරෑ නුගෙන් එක එකච්චක නසුරයි නසීවහම එකනි දුනියගේ ගොතුන් එබේකලුනයි කුරතම්බේ එකු ලිවගෙන් මනිකුන් එබේකලුන්න සභාවානයකි කොම්මෙහෙන් රයබං ඊමාම්බේ ආහිරෙන් එදේ බැක නොනේ ඒරුන් තිදවෙරින්නයි දොගවෙරින්නයි ඔලි ඊමාන් තිරිනයි මොනාපිකුන්නයි වකිනොය රසුල් බේකලුන් ෆොනුබුම්ගේ හික්මෙන් නැති හිඟදානේ හතරේ තෙදවෙරි මෝමිනුන්නයි මොනාපිකුන් මැක්කදෑන් රස්කුම් ෆ්ලයි ඉස්වාමී රසූලයන් එංගෝඩිගෙන් වියස් මිපද කමින් හිංගෙවමුන් දෙන් එ මොනාපිකුන්න උලවේ ගොත්තකයි එවරෙන්ගේ හිතුගේ නොතාහිරුකන් දෙන්තිබි මෝමිනුන්න දක්වා එමිහුම් ඉබෑමිහුගේ නොබෑකම රකාතිරවෙගින් තිබුමන් හේ එරුම්මු ෆහෙ බදුරු හංග්‍රාමයගා මොජ්ජාති පදෑන් එ ලිබුණු නසුරුගේ සවබුන් ඉස්ලාමන් කුර ඊමාන්කන් තංකොළ දොයිෆ බය මිහුන්ගේ හිත වදිිෆා වානමවා කිබුරුවෙරිකමෙන් සාපපුරබා එමිහුන්ගේ නික්කුරීගා හිප්පවා කදාගේ කිබියන් අම්රා තිබ්බුන් අදි මිනුම්වෙස් එත හික්මති පොහුදු හංග්‍රාමයගා ඉංගි කන්තපුගාවේ වල්ලෝහ ආදම් ඉබුණු ඉස්හාක් බිදාලුවේ ඔහුදු හංග්‍රාමයගේ වාහකයගා කුරු ආනුගා ආද ඉම්රාන් සූරතුන් ෆස්තුලස් ආය බේ මුසවිර්බුණු මහුදමත් මිකේ ඉගෆාන් විදාලු වියේ තිමන් කේ ඉගෆාන් අබ්දුරහමාන් පුර ආෆු ගිෆාන් ගරිහුගා දෙන්නේීමේ තියබේ එකලුම් කුරෙබි ඔහුදු හංග්‍රාමයගේ වාහක පුර නිකන් විදාලු වේ බල්ල වාසේ එක ඉගෆාන් විදාලු වියේ වයිස් ගදවත මින් අහ්ලික තුබවි උල් මොමිනීන මකාඉද දිල් ගිතාලි මිතන් ෆරාගින් කියව මං ගෙන්දාට غزوه حمراء الاسد حمراء الاسد غنگرام سلاما يسول علي بي تو رسول الله يفان عود غنگرام اگي كانتكون اودي وداگي مدينه رجوع وداگي ديگه فاتيسون اك يفان علي هو غنگرام اگي وداگين اصحاب اك جناگين ادو بونگي فاتو نكم وداگي تو قصد كربا اكمن امر فل كربا بي حديث كربي اهر منا اكوا ايجا نوكي ميهونگي بير ميهكو اهر منا اكوا ميهنگرام نان نوري كمي ෑ එම එක ගවාන ජාබ්දී අවස්වගින් සහම් එවා මිහකුණම එතනෙක් බේසලා මදයාගේ නොකමෙන් ජව්ව ඔහුදු අංග්‍රාමියන් අගුදු කරවි දීද අධි ඒ රෝතිී නොවෙස් මොස්සවය දීද දෙවී අලි ඉවාානුගේ ඇප්ලසේ. මදිීනාගේ මච්ච පිරිකුරවී ඉබුණු උම්මි මක්තුමේ මිදස්කර මදිීනයි නොකම අවස් ඔහ ලීදවකොත් දතුරුකො හම්රාවල් අස්දේ කියය මන්සිල පෑබජයව මෙ මන්සිලකී මදිීනයි මක්ක එදදා මෞගගේ අම්මීල්ගේ දුර්ගවා මන්සිලකේ. ඒරු කාෆරුන්ගේ මිහුන් බනි එයා ජෙහිකෙන් මන්සිරෙක්ගා ෆෑබා හට ෆසය කුළම තිබීකමුගේ එබෑ මිහුන් සල්ලයා කුරණි නසුරු තිබුණු සම්බලුගා මදීනයන් අර එතන් සුන්නාපති නොකොන් අවමී මොයකමක්කමුගා අම්රා මදීනය දිවට අබූ සුෆියානයි සොෆාන්පුන් උමජතයි දෙවරින් මිකමයි එබෑන් වේගින් අරාරුම්බේ උලෙසේ මිගොතුගා තිබ්බා එමිහුන් පහා ඉතුර රසූදෝ ඉෆාන් නොකුම ඩෑගෙන් බඩාගන්නවා ඛබරු ජිබුන් බිරුන් තිබේන් නොකෙරි අවසුවගෙන් මක්කා දතුරු කොපුුවය අබූ සුෆියාන් බුණේ ඔබා එන්නනි ඉහදෝ අදි නොනිකම තිවිහා පෞදවානතකායුස් එකුවේ එමිහුම් මිහාර තිබේනි රුලින් ෆුරිෆා තිවි සිංගාසකින් හෙන්නවේ හිවර් හුරීවීයා හමදය තෙයාරුගෙන් තිබේමී නොහෙයේ මෙවාහම එකක් ඉජාබනොදී දතුරු කොපුුවේ. රසූල්ගෝ ඉක්වානයි එක ඉක්වාන් අස්හාව බේකදුම් හම්රාවුල් අසදුගා තිබ්බානිකුක් ඉස්ලාම්ගේ තෙරෙයින් ෆරෑෆරාතුව ඛබර්තන් හෝදුමන් අස්තුවා උුණු සවාරුන්ගේ බැකයි අබූ ඉස්සතුල් ජමහියේ කියවුණු ලෙම්බිරි කලේගයායි මෙබෑමිහනායි දිමාවගෙන් මීනා හිපා හයර් කොගෙන් رسول گوئی گفان گاری ہے گنسو ہے مکلی گیا کی بدر ہنگ راما کا حجر ویما آدیس تنوا اتر کے گفان آئی دیکھلوا بیکائی بیاویر وی ویگی دی نولما احود بگن گسوا احود ہوا می احود ہنگ راما میستکن جمع کلاما رائی ہنگ راما کلاما نکی کلے گئے مینا کے واہ کے اسو ہنگا جے مینا اتر کے گفان گاری ہے گنے ہمون دنو ایفیے اے محمد گفان ہے الگنو کیوائیں معاف کربا درما انتیری وڈاگن الگنو کے ایتوا فقیر انہیں کدین تکر ٹکا الگنو دوکر لبارے අල්ගුණ දෙන් එහෙම පාරකු මිකාජිකම නුකුරා වීමේ ඉතුර කෙලිපාන් රජිස් කුරිවියේ නෝනිකේ මෑරස් කෙලයන් රස්කම්පුරු ගන්දෙපා විදාළවාමේ කජයගේ දෙවන පාරක් මක්කාය ගොස් මියයි මොහම්මද් ගෙෆානන් හීජතින් හදා දාපේ කියාගෙන් දෙකන් හොලි පිරුමා කර නොබහට්ටා වීමේ මෝමිනකු ගෑගා ඉංහරකුන් දෙපාරව කට්ටි නුජේනේ දෙන් ගතුල් කුරු බෑපිය මීනාගේ බෝ ලොන්සීගේ තුඩුගා ජයාගෙන් මදීනාය ගින්දෙවුන ඉස්ලාම් දීනුගා මිගොත පුරතම ගින්දෙවුන බොජකී මිය سلامائے صلی اللہ علیہ وسلم اتو رسول اللہ اکوان اصحابی کرنائیگن حمراو الاسد گا تندے واندن ہننے ہوئے مین کم میرے اکو ملس کرن تبیتان گا فستے کا گنو علیفان جہا حردان کفا وے ملس کرو خبر فرائفرات گس عربین گے مینوں گے ہی تب بیرویر کم بدل جے دن اتو رسول اللہ اکوان اصحابی کرنائیگن مدینہ ان امری وڈائیگن فیے مین دتر فرگا اتو رکل اکوان مدینہ ان بیرگا ہننے وی فسرے فسد وادتے مین احروے ترے گا ہی بائی کنت سلامائے صلی اللہ علیہ وسلم ایتو رسول اللہ اکفان کو دلکم بلون رقیتو اکفان اوہار ویگن اکوانا کے فیرکتوں عثمان اکفان ایتو رکی اکفان کو انید دلکم بلون ام کلثوم اکفانا اکائن بلو اگتی میاں روی ترے گئے عمر غفان کے دری کمدون ستنا حفصت غفانا اتو رسول اللہ غفان کان بلوا گتی میہر گتی رے گام ہے میکونا می کورین ان نبی ہناس بن حذافت سہمی میکری غفان امی کمد کرے میکری غفان کی بدرگا شہید وی ابے کلی کے ادی ہلال ونھا خزیمت ودی زینب غفانا کان بلوا گتی وس میہر گتی رے گئے میکونا می کوری گا ان نبی عبد الله بن جعفر غفان امی کمد کرے میکری غفان احد ہنگرام کا شہید وی ستنا فاطمہ غفان حسین غفان ہے کہ رکھو وی میہر گتی رے گئے میں رابین حرام وی میہر گتی رے گئے عربین کے گنا میہن رابوی ما جیفاوا لوبی کے گد کمائی اکمان ہینی ای ابیہن کے طبیعہ سے کم گا وفاوا بڑھ کمون را حرام وم کے حکم تو مارس کے لیاں کے پنو بھی لس لہن نے کل یکن اکن تا حرام کرے بھی نما اکم بھی ہی امیہن کے مچہ برب بڑھ داتی کم اکم گئے فائے امیہن کرے اسلام دین تباوی میس تکن گناوے امیس تکن کے خلق تا رنگل وے دینو کے مائت تیدو مو کے فراتن امیہن رنگل کنتکائی نرنگل کنتو کے مچن امیل لیا ویسنن ہنگا ومن رایا میں دگا اتو رسول اللہ غفانا اسوال بے فرہ بھی می دو سوال گا می دیا اے بابا جب بے فیے یس الونا کا کلی غفانا میس تکن سوال قران تے عن الخمر راگ واہ کیں ول میسری حرات کیا گین کڑے کڑی ور تو واہ کیں نائی قل کلی غفان بدال واہ تے فیہما اے دکن تو گا بے اسم کبیر بڑ وے گین وا فافا و منافع للناس میس تکن منفعای میسر کے منفا ہے کہ کلیہ کم مدا تک دم میں راگ منفا ہے کہ کلیہ کم ہٹائی ہی فسیہ کے تک تھی حجم ہو میں من منفا تکبر اے دکم کے مچہ ترتیب و فافت بڑی چے میں آئے بابا جبوں اسلام کے ترین میں اتا بے کرکو تیکا جے اچے بو کرے نوانے تیکا جے کلی ورے کلے کرے نوانے کی وافا اکن کمون دروے گن پوئے بے میہم بے اولے تے میہم اوبا اے بے اولے میہم کرے بے میہم مستو کے حال گوا نمازن اروبا گوست کی دکیا وتر تک جس وا حد وے پوے مکوا مدگا صاحب کلم کی تری گا واہ کے دیکھو انی کو ملیا آئے باوا جب بیٹھی ہے یا ایھا الذین آمنو اے ایمان بگین تی بھی می ہن نے لا تقربوا الصلاۃ تی بہ می ہن نماز ای گن واہ وانتم سکارا تی بہ می ہن مست گن با حال گا حتا تعلمو تی بہ می ہن ان گی جو مدان دی ما تقبلون تی بہ می ہن کیے تک تی می آئے باوا جب ہن ایہ بو بے تی بھی اتے بے کو ایبوین ہٹا دے پوے اے بے کلم بنو وتے نماز ای گائے وان نو ہا جی گہ ہم ایم میں ہند کڑ کو استیوے کرے نو آنے اجیس بے می ہوں نماز وقت ای دور گے گتم بے ولتے میکم می ہن اوبا رابے گن تیوے اسلام دے دے می ہوں تلا پھلا بو پھلا میکا ای کنت تکے دیما وجے میکما می دگا واہ گد کی ونی کو عمر غفان ودال وے ادبا بڑ کر بھی کلا کو اے رایا ای میسر گے فری ہم حکم ای بس وامین گے انگوانی کون ایرکم باوے ہتن ارے می دو گا ملیا ائے باوا دے بافی یا ایھا الذین آمنو اے ایمان بگنتی میہن نے انما الخمر را واکن کروری والمیسر حراد کے کڑی ورسکائی والانصاب ما کدانگی فیوا علکن کن اے مچہ قربان کتلما جہافا ایون نحید سکائی والازلام بدو کاریم فاج بجمہ گنگلے تکچائی ریجسن ہاری نبیک انتت تک کم گئے من عمل شیطانی شیطاناگی عمل تو ترین فاجتنبوہ اکن کمائی ابرمے دروے گلناہے لعلکم تفلحون ایرو ما کلانگ ابرمے دینوانے چے دین امن رابو ہٹا دروے گن فوے ازمان اسلام مارس کلانگ باوا دپا ایت تکن ایک یمن وا فدای مزمان اسلام مس کیمن وانما کون فد ہی جے ای ایت تن اہوری ہما ایرو اس ہوری فدای کما رائی ای مارس کلانگ باوا لبی ای کلانگ امر فل تک کما مبا می ہم وس کرور قراتی تائے جما ورنی اسلام نے کیا گن اولنی ایکم کن ہوری گن ای ونھنا وا کما نونے کومے کس ازمانو گا اتی بے بے کجن گے نو کی وس اسلام نے میہار می اولوا بے کجن نو وس کیانی ہم اسلام نے ولا حول ولا قوۃ الا بالله ہجرین ہتر ون اہر میہار فرون تنا اسد ون ہا خوالد گے داری ترے ہتائی سلامتائی دمی ہم بگین سلامائی صلی اللہ علیہ اتو رسول اللہ فانائی ہنگرا مکلوما مستو کو گین ادمی ہم گے قوم گے می ہم نائی ادی ہم وس می ہم اک کو گین اولے واہ کی وڈا گین پھیے میکمٹ کا اصحاب کلم کر مخزوم ان ہے عبد الاسد کے ذری سلامت غفان نہ دیدیں اگد کر با اصحاب کلم کر با کو مچ بیر کر با فون وافی ایک غفان حدیث کر بھی ایک غفان مجس کر اگین گس اسد ان ہے میون تی بے تنگندائی ہنگرا مکو ایورن فسال ہے ایک غفان مجس کر اگین مدینہ ہے نکو ڈا گتی محرم مو ادو ہوئے دین دا تر کر با فا غسنے کی اتنا بڑا اگین اسد ان ہے میہنائی ہنگرا مفٹا ورن ابس گت کن امی ہم بلی بس ویہاج وجے دین اتنن لبنو غنی متاگی مدینہ ہے لشکرائے کی رجوع وجے لشکر کا ابو عبید غفانائی سعود بن ابی وقاص غفانائی اسید بن حضیر غفانائی بڑا گتے می لشکر کے عدد ستے کے فنسا ہے ಮಿಬೇಕಲು ಗಿನ್ನೆಯು ಗಣೀಮಾಯಿ ಮಗದಕ್ಕಾಂದಿಯ ಕಾಫರ್ ಖಜೇಗಿಯ ಕಂ ಏನ ರುಹುಣು ಉಜೂರೆ ದೆವ್ವಾಫಾ ಫಸ್ಬ್ಯಾಕುಳ ಎಬ್ಬಾ ಬೈತುಲ್ ಮಾಲ ನಂಗವಾಫಾ ದಿಯ ಕೊಮ್ಮೆ ಮೀಹಕಂ ಹಜ್ಜ ಮಜಾಯಿ ಇತ ಬಕರಿ ವ್ಯೇವ್ ಮಿಬೇಕಲು ಮದಿನಾಯಿ ಬೇರುಗಾ ತಿಬ್ಬೆವಿ ದಿಹರೆ ದಿಹ ದುವಾಲ್ಗೆ ಮಿಯಹರ್ಗೆ ಕುರಿ ಕೊಳುಗ ಹುಸೈದ್ ಬಂಗ ಸುಫಿಯಾನ್ ಬನು ಖಾಜಿದೆ ಕಿಯುನು ವೆರಿಯಕು ಇತು ರಸೂದೋ ಇಫಾನಾಯಿ ಹಂಗುರಾಮೆಯ ಮೀಹುಂ ಎಕ್ಕೊ ಏಕಮಗೆ ತಯ್ಯಾರೀಗ ಉಳೆ ಖಬರ್ ಜೀವಡಾಗಿಂಗ್ ಏನ ಗತುಲ್ ಕುಳವಮಂಗ್ ಅನ್ಸೋರಿಯ ಬೇಕಲುಗೆ ತಿರೈಂಗ್ ಅಬ್ದುಲ್ಲಾಹ್ ಇಬ್ನು ಉನೈಸ್ ಫಣು ವಿಯೇವ್ ಹುಸೈದ್ ಬಂಗ ಮೀಹುನ ಕಿ ಅರಫಾತಾಯಿ ದಾದಿ ಗಾತುಗಾ ಅವನ ಅರುಣತೆಯು ಕಿ ತಂಗಂಡಿ ಗಾತಿವೆ ಬೈಕೆ ಫೈ ಅಬ್ದುಲ್ಲಾಹ್ ಇಬ್ನು ಉನೈಸ್ ವಿಕಮಾಗಿ ಬಳಾಗನ್ನುವಂಗ್ ಉಳು ಬಮಂಗ್ ಇತು ರಸೂದೋ ಇಫಾನುಗೆ ಅರಿಹುವಾದಿನ್ನೆ ವಿಯೇ ಅಳುಗಂಡು ಎತನ ಗೊಸ್ಗಿಂ ಉಳೆಯ ಇರು ದಕ್ಕಾನ್ ದಿಮಾವಿ ವಾಹಕೆ ದೆಕ್ಕುಮಂಗ್ ಇಸ್ನ ದೆಬ್ಬುಂ ಎದುವೆ ದೆಮ್ಮಿ ಇಜ್ನಫುಲ್ ದೆವ್ವೀಮಾ ವಿಕೆ ಇಫಾನ್ ದತ್ತು ಕುರಬಾಫಾ ಬಳಾಗಿ ಸುಫಿಯಾನ್ ಬನು ಖಾಲ್ದಾಯಿ ಬದ್ದಲ್ ಕುರಬಾಫಿಯ ಸುಫಿಯಾನ್ ಬ್ರಫಿಯೇ ಕಜೆಗೆ ಕಿ ಕೊಂ ಕಬೀಲಾಗಿ ಮೀಹ ಕಿ ಮಹಯ್ಯವೆ ಕಲಿಗುಫಾನ್ ವಿದಾಳುವಿಯೇ ಅವರಿನ್ನ ಕಿ ಖುಜಾತ್ ವಂಗಾಗಿ ಮೀಹ ಕೀಮೆವೆ ಕಲಿಗುಫಾನ್ ಮೊಹಮ್ಮದ್ ಗಿಫಾನಾಯಿ ಹಂಗುರಾಮ ಕುಳವ ಮೀಹುನ್ ಜಮಾ ಕುರಬ್ಬಾ ವಾಹಕಿಯಂಗ್ ಏಕಮಂಗ್ ಇಹಿಯುಮಂಗ್ ಅಯ್ಯಮೆವೆ ಏನಾ ಬ್ರಫಿಯೇ ಅವರೇ ಮಿಳನೀತಿಯ ಮಸಕತ್ತುಗೆಯವೆ ದಿಂಗ ಕಲಿಗುಫಾನ್ ವಿದಾಳುವಿಯೇ ಮೊಹಮ್ಮದ್ ಗಿಫಾನು ಎವಳುವಾ ಗೊತ್ತಕಿ ಮೀಹುನ್ ಅಜಾಬ ವಾಫದ ಗೊತ್ತಿಗೆವೆ ಕಾಬಫ್ಯಾಂಗ್ ಉಳ್ಳು ಗೈ ಗೋಸ್ ಕುರಬ್ಬಾ ಇಹ ಮೀಹುಂಗೆ ಬುದ್ಧಿ ಮಯಕಂಗ ಹದ್ದು ಅನಿಯೇವೆ ಇಕಮಕು ಅಧಿಯಮ ಏಕಂತಂಗ್ ಎದನಿ ಕುರಿಯರ ಮುನ್ನೆವೆ ಸುಫಿಯಾನ್ ಬ್ರಫಿಯೇ ಎವಳು ಬಣಿ ಅದಿ ಮಕಾಹದ ಮೀಹಕ ಬದ್ದಲ್ಲಿ ನೋಯ್ಗೆನ್ನೆ ದೆಮ್ಮಿ ಬಾವತುಗೆ ವಾಹಕ ದಕ್ಕಮುಂಗೊಸ್ ಏನಾಗೆ ಖಿಬಾಯ ಬದಿಜೇವೆ ಇಕದೇ ಗಿಫಾನ್ ಮಿ ಖಿಬಾಯ ಮೆಹಮಾನ ಕುಮ್ಗ ಬಾಯ್ದಾಫಿಯೇ ಮಿರೇಗ ರೇಗಣುಗ ದೆಮಿಯುಂ ಎಕ್ಕುಗ ಹಿಂಗ ನುಕುಮ ಹಂಗುರಾಮಾಗೆ ಸಲ್ಯ ಕುರಮು ಮೀಸ್ತಕುಂ ಉಳೆ ತಂಗಂಡಾಯಿ ದುರುವೆ ಅಡುಬಡು ಮೀಹುನ ನುಯ್ವೇಹ ಹಿಸಾಬ ದೇವಮು ಇಕದೇ ಗಿಫಾನ್ ಕುಲ್ಯಕ ಮೀನಾಗ ಎಬೋ ಖಂಡುಪಾಗಿಂಗ್ ಎಬೋ ಹಿಪ್ಪವಾಗಿಂಗ್ ಫರ್ಬತ್ತವು ಮಚ್ಚ ಫಿಲಾವಳಾಗಿ ಫಿಯೇ ಅನಿದ್ದು ಬಹು ಏನಾಗಿ ಗೌಮುಗೆ ಮೀಹುನ ಮಿಕಂ ಎಯ್ಯಿಂಗ್ ಇಕದೇ ಗಿಫಾನ್ ಹೋದ ನುಕುಮಗೆ ಉಳೆ ನುಫೆ ಉಣೆವೆ ದೆಂಗ ಇಕದೇ ಗಿಫಾನ್ ರೇಗಣುಗ ದತ್ತುರು ಕುರಬಮು ದುವಾಲ್ ಫಿಲ್ಯವಾಗಿಂಗ್ ಉಳುಬಮು ಮದೀನಾಯ್ ಎಬೋಲಾಗಿ ಒಡಾಗಿ ಫಿಯೇ ಮಿಕಂತವುಗಾ ಮಿಕದೇ ಗಿಫಾನ್ ಮದೀನಾಯ್ ಬೇರುಗಾವಿ ಅಸಾರರೇ ಸರಿಯತು ಮಿಯಹರ್ಗೆ ಸ್ವಫರ್ಮಗು ತಿರೇಗ ಕುಳೇಶ್ವಂಗಾಗಿ ಮೀಹು ಉಳೆ ಎಗುತ್ತವು ಖಬರ್ ವೆಲ್ಲೆ ಅಮ ಸುಲಾಮಾಯ್ ಸುಲಾಲಿ ಇತು ರಸೂದ ಇಫಾನ್ ಅಸಹಾವ್ ಬೇಕಲಿಂ ಕುರೆ ದಿಹ ಬೇಕಲಿಂ ಫಣುಬಿಯೇ ಮಿ ದಿಹ ಬೇಕಲಿಂ ಫಣುಬಿ ಭಾರತೀಯ ಕಿಯೇ ವಂಗಯಾಯಿ ಅಲ್ಲದೇವಿ ಕಿಯೇ ವಂಗಯಾಯಿ ಮಿದು ಬ್ಯಾ ಮೀಹು ಕುರು ಮದೀನಾಯ್ ಆ ಬಯಕು ಮೀಹುನಾಯ್ ಇಕ್ವೇವೆ ಮಿ ಬ್ಯಾ ಮೀಹು ಐ ತಿಮವರಿಂಗ್ ಇಸ್ಲಾಮ್ ವೆ ಜಿಖಮ್ಗ ಅಫಾಳ್ ಕುಗ್ಗಿಂಗ್ ದೀನ್ ದಸ್ಕೊದ್ದೇನೆ ಬಯಕು ಫಣುಬುಂಗ್ ಎದಿಗೆನ್ನೆವೆ ಮಿ ಫಣುಬಿ ದಿಹ ಮೀಹು ಕುರೆ ವೆರಿಯ ಕಮ್ಗ ಅದಬ್ಬಾಫ ಅವನಿ ಆಸುನ್ ಮುನ್ ಸಾಬಿತಿಲ್ ಅನ್ಸೋರಿ ಮಿ ಕಲಿ ಗಿಫಾನೆವೆ ಮಿ ದಿಹ ಬೇಕಲು ಎ ಬ್ಯಾ ಮೀಹುನ ಇಕ್ಕುಗ ದತ್ತುರ್ ಕುರು ಬಾಫ ರಜಿ ಆಗಿ ಕಿಯೇ ಮಂಜಿಲಾಯ್ ಹಮೆಯ ಬಡಾಗಿ ತನ ಮಿ ಬ್ಯಾ ಮೀಹುಗೆ ಮಕರ್ ಫಾಳ್ ಕೊ ಹುಸೈದ್ ಬಂಗಾಯ್ ಮೀಹುನ ತಿಯ ಬ್ಯಾ ಮೀಹು ಎದುನು ಎದುಮುಗ ಮಚ್ಚಂಗ್ ಇಸ್ಲಾಮುಗ ಬ್ಯಾಕ್ ಗೋಯಾಗಿ ಮೀಸಾವಂಗ್ ಅವಧಿ ಜಿಕಂಗ್ ಅಂಗ ಹದಾಯ್ಪುವೆ ಮಿ ಹುಸೈದ್ ಬಂಗಾಯ ಕಿ ಅಬ್ದುಲ್ಲಾಹಿ ಮುನ್ ಉನಾಯಸ್ ಬಡಾಗಿ ಎವರಿಂಗೆ ವೆರಿ ಸುಫಿಯಾನ್ ಮುನ್ ಖಾಜಿ ಗತುಲ್ ಕುರೆ ವಿಭಾಗ ಮೀಹುನೆ ಮಿ ಬ್ಯಾ ಮೀಹುನ ಮಿಕಂ ಎಗುಮಂ ಎವರೆಂಗ್ ಕುರೆ ದ್ವಿಸತ್ತೆ ಮೀಹು ಆಸ್ ಮಿ ಮಧು ಮೀಸ್ಕೊಳಾಯಿ ದಿಮಾ ಕೊಲ್ಲಾಫಿಯ ಮಿ ಬೇಕಲ್ಲಿನ ಎಕ್ಕ ಆ ಮೀಹು ಫಿಲಾಜ್ಯವೆ ಮಿ ದಿಹ ಬೇಕಲ್ಲಿ ಮಿತಾಂಗಾವ ಫರ್ಬದಿಯಕಂ ಅರುವ ರಕ್ಕಾ ತಿರುವಿಗೆ ತಿವೆ ದುನೀಂಗ್ ಹಂಗುರಾಮ ಪಟ್ಟಾಯ್ಪುವೆ ದೆಮ್ಮಿ ಕಾಫರುಂಗ ಮೀಹುಂ ಎ ಬೇಕಲ್ಲಿನ ಅಮಾಂದಿ ಎಬ್ಬಿಸ್ ಕಮೆ ನುಕುರಾನೆ ಕಂ ಅಹುದುವೆ ಹುವಾಕುಂ ಹದಾಯ್ಪುವೆ ಮಿ ಅಹುದಂ ಹೆಲ್ಲಿಗೆಂಗ್ ಏ ತಿರೇನ್ ತಿಂಬೇಕಲ್ಲಿ ಫಾಯ್ಬನ್ನುವಾಯ್ಪುವೆ ದೆನ್ ತಿಂಬೆ ಬೇಕಲ್ಲು ಎ ಮೀಹುನಾಯಿ ಹಂಗುರಾಮ ಕೊ ಶಹೀದ್ ವಿಜ್ಜವುವೆ ಫೇಬೆನ್ನೆ ತಿಂಬೇಕಲ್ಲು ಕುರೆ ಎಬ್ಬೇಕಲ್ಲಕ್ಕೆ ಎ ಮೀಹುನಾಯಿ ದೆಕೊಳು ಶಹೀದ್ ಕೊಪ್ಪುವೆ ಅಣೆ ದೆಬೇಕಲ್ಲು ಮಕ್ಕಾಯ ಗಿಂಗೊಸ್ ಕಾಫರುನ ಬರಬಡು ಅವುಗ ವಿಕ್ಕಾಯ್ಪುವೆ ಮಕ್ಕಾಗೆ ಮೀಹು ಬರಬಡು ಐದೇ ಕಮುಗ ಮಿದಿ ಬೇಕಲ್ಲು ಗತುಲ್ಕುಳವ ನುಕುಮೆ ಬದ್ರು ಹಂಗುರಾಮಾಯ ತಿಮ್ಮಾಗಿ ಗಾ ಮೀಹಕ್ಕೆ ಮರುವೆಫಾ ಬಾಹಾ ಮೀಹು ಹತಿಯಾರ್ ತಕಾಯಿಗೆ ಆಯಸ್ ವರಗ್ಗಿನ ಅಣಿಯಾಕು ಗತುಲ್ ಕೊಪ್ಪುವೆ ಮಿದಿ ಬೇಕಲ್ಲು ನಮ್ಮ ಬ್ಯಾ ಮೀಹು ಮಿಹುರಿಹ ಅಣಿಯಾಯಿ ಕುಳ ಇರು ಎವ್ವೆಸ್ ನುಕುಳಿದಿ ಗತುಮೆ ನೆತ್ಮಾಯಿ ಎ ಮೀಹುಗೆ ಮಚ್ಚ ಬಿರುಫುಳೆ ನೆಕ್ಕವಾಯಿ ಮ್ಯಾರಸ್ ಕಿಣಾಗಿ ಕಿವೇರಾಯಿ ರಸೂಲ್ಲೋ ಇಫಾನ ಮದ ಕಿವ್ವ ಹೆದ್ದೆವಿ ರಿವೆತಿ ಲೆಮಾಯಿ ಮಿಕಂ ಕಮಿ ಮೀಸ್ತಕು ಅಜಾಬಾಫದ ಕಂತ ತೈಕೆ ಸರಿಯತು ಹಮ ಮಿಯಹರ್ಗೆ ಸುಫರ್ ಮಹುಗಾಮೆ ಆಮಿರು ಅಂಗ ಬಡುಂ ಕುರೆ ಅಬು ಆಮಿರುಬನು ಮಾಲಿಕ್ ವಿನಂಕಿಯ ಮೀಹಕ್ ಇತು ರಸೂಲ್ಲೋ ಇಫಾನುಗೆ ಅರಿಹಂಗ್ ಅಥವಿಜೇವೆ ಮೀನಾಯಾಯಿ ದೀನುಗೆ ವಾಹಕುಳು ದಕ್ಕುವ ಮೀನಾ ಇಸ್ಲಾಂ ದೀನಕ ನೋನೆವೆ ಏಕಮಾ ಎಕುವಾ ದನ್ನಫಿಯೇ ಕಲಿ ಇಫಾನ್ ತಿಯ ಗುವಾದಬ್ಬ ದೀನಕಿ ವರಪಿಸ್ ರಂಗಳು ರಿವೆಚಿ ದೀನಕಮ್ಗ ಅಳ್ಗೊಂಡ ಫೆಣೇವೆ ಅಳ್ಗುಂಡಾಯಿ ಎಕ್ಕುವಾ ಅಳ್ಗುಂಡುಗೆ ಗೌಮುಗೆ ಮೀಹುಗೆ ತಿರೇಗ ದೀನುಗೆ ವಾಹಕ ದಕ್ಕಾನೆ ಬ್ಯಾಕ್ ಫಣು ಬಾರೆವೆ ಅಳ್ಗೊಂಡ ಫೆಣ್ಣನಿ ಗೌಮುಗೆ ಮೀಹು ಇಮಾಮ್ ಬಿದಾನೆ ಕಮ್ಗೇವೆ ಈ ಮೀಹುನಾಯಿ ಎಕ್ಕುವಾ ಅಳ್ಗುಂಡು ಇಮಾಮ್ ಬಿದಾ ಹುರಿಮೇವೆ ಇತು ರಸೂಲ್ಲೋ ಇಫಾನ್ ಹದೀಸ್ ಕುರಿವಿಯೇ ತಿಯಹಿಂ ಬ್ಯಾಕ್ ಫಣು ಬ್ಯಾಫಿನವ ಎ ಬಯಕುವೆ ಮಚ್ಚ ನಜದು ಮೀಹು ಕಿವ್ಯಾನ್ ಬಿರುವೆ ಕಮೆ ಅಥವಾ ಇದಾನೆ ಕಮ ಬಿರುಫುಳು ಗಣೇವೆ ಮೀನಾ ದನ್ನವ್ಯಾಫಿಯೇ ಎಹಂ ಬಾಂಬಿ ಕಿಯೇ ಬೆತೋವೆ ಎದಾ ಬಯಕು ದಾಹುರಿ ಅಳ್ಗುಂಡುಗೆ ರಕ್ಕಾ ತಿರಿಕಮ್ಗೆ ದರುಗೇವೆ ಅಳ್ಗುಂಡು ಕಿ ಅದು ಎಮೀಹುನಾಯಿ ಎದ್ದೀನುಗೆ ಅಹುರಿ ಎಮೀಹುಗೆ ಸಾಹಿಬ ಕೀಮೆ ದೆಮ್ ಮೀನಾಯ ಎಕ್ಕುವ ಹದ್ದಿಯ ಮೀಹು ಫಣು ಬ್ಯಾಫಿಯೇ ಮಿ ಬೇಕಲ್ಲುಂಗೆ ಮಚ್ಚ ಬಿರುಕುರವಾಪ ಅವಣಿ ಮುಂದಿರ್ಬುನು ಅಮ್ರೆ ಮಿ ಫಣುವಿ ಬೇಕಲ್ಲುನ ಗಾರಿ ವೆಲಿನ್ನೆ ನಂಕ್ ಹೀಗೆಂಬೇವೆ ಎಯಿ ಎ ಬೇಕಲ್ಲು ಗುರುವಾನು ದೆನ್ಜಬ್ಬ ತಂಗ್ ಗಿನಕಮಾಯಿ ಮಿ ಬೇಕಲ್ಲು ನಕಿ ಅಸಾ ಬೇಕಲ್ಲು ಕುರೆವೆಸ್ ದುನಿಯೇಗೆ ಕಂಕಮಾಯಿ ಮಶ್ಗೂಲಿ ಕುಡವೆಫ දීන් දස්කුරවමන් එහනේ කන්තක හොස්සුවගේ මිස්කිතුව අතිබවා බේකනු ඉතරීම බය ක්කමන්නේ. දෙම්පයි බේකයන් දතුරකරබාපා වඩාගින්. බියවරු මහවනතය කියා මංසිස පෑබන්නවා ආමිර වංහාගේ එම වැඩියකන් ගොලේ ආමිරබුණු තුහෑද කියා මිහාය පතකෑගින් හරාමුණු මිල්හාන් ෆොනු ඇැපුුව මිකජගයායි හමියන් එක ජෙගමාන වඩා ගතුමන් රුඩිය රෑගින් එෆන් වෙස් බදා එපතෑග බඩාගේ කජෙක්මාන ගතුලිකොක් එබේ කලනයි හංගුරාමයන් ඔලගෙන් පිය. ඒනාගේ කවමුගේ මිහුම් බනපුුවේ ආරමෙන් අහරමෙන් ඉතරේ මෑ බොඩක්ුව රක්කාාතිරිකමගේ දරුකා අන්න බයකයි හංගුරාමයක නොනිකුන්න හරීමුව දෙන් රුලිය රෑගින් නොකම බනි සුලෑමන් හැ කබියතුගේ මියුණ ගොව එමියුම් එක්කොගෙන් ඉස්ලාමන්නයි හංගුරාමය නොකමජේ. මෙබෑ මියුම් එබේ කලනයි හමල්දිින් හිදුගා එබේ කල්මෙස් එමි හුණයි හංගුරාම කුරපා එම ස්තකුන්ගේ ගිනකමුන් එවිස් වතහයි නොලිබි එම බේකලුම් හෙන් ශහිදුවිය. සදාම වී දෙබේකලික මි බේකලුම් ශහිදුවී දුවහොම මි බේකලුගේ කබත්තකායි වාගත මෑරස් කලයන්ගේ බාවද බෑගින් ඒවාගතන් ඉතු රසුද ඉක්මාන අසා බේකලුනන් ඉබ ඇවිය. මි ලියවිදිිය දෙසරියතුව කබරු ඉතුරක ජෙගපාන දිබඩෑගති එද්දවාකුවේ මිකංකවගේ මච්චන් ඉතුරක ජෙගපාන වර හිතාපුළු කුරපුය. ගදුවත් බනිින් නදීර් බනිින් නදීර වංහයගේ හඟුරාම. මෑරස් කලයාන්ගේ කොළදුමන්තවරිකමේ ඒක් උමෙන් උම්මතුගේ මීහුම් ෆිසාරියන් හිත්වසය කම්ග අම්සරීන් ගොයාගෙන් දුනියේග උනෙන් තිබා ඒ උම්මතිගා තිබේ බොඩුන්නේ නං කියේ කම්පසේහ මොය බයකු විකුරකාන උදා කුරා වියයා නොදා කන්තකුන් මොලි උම්මත බලාජෙහි හජාකු හිංගාදේ. එකන්තගේ කුරා මීහුම් කුරණී උම්මත මොල් හෝදාන් කමසේ මිබුණා බනිින් නදීර වංහයාගේ යහූදීන ජෙහුණී වෙස් මිසාතු කමෙත්තායේ එමි හුන්නේ මදීනාග තිබවා හතුර ජොන්හගේ බේකලුන්ගේ රක්කා තිරිකමගේ දරුග ඉතුර රසෝද යිපානයි දෙකොල් නොමන් අහුදු හිපෑගෙන් මදීනාගේ කෑරිකෑරීග ආබාධුවකින් ඉපසය කම්ගා දුනියේග උලෙන් එමි හුන්ගේ දීනන් එමිහුන් උලෙන් තිවි බයිකව. එදවාක් ඉතුර රසුද යිපාන බෑ මියුන්ගේ රටුක මකුන් හිංගවාපා වඩාගන්නවා නිකුන් එරටුක මෑ මියුන්කර බෑකු එක ජෙගපානු ගතුලි කුලම කස්තුකොක් ඒ වඩාගන්නවා මවගා ඔයි උස් තනකුන් එක ජෙගපානු එතනයි අර හම වඩාගතීම ස්තරපුරුග මච්ච බොඩු හිරේ වට්ටාලිමන් එබස්වේ තැයියාරුවගින් පුුවේ. ඉතුර කෙජෙගපාන මෑරස් කලයාගේ මිකන් එන්ගේ ඔමුන් කෙජෙගපානයි කෙජෙගපානුගේ අරිවා තිබේ බේකලුන් අම්රාද බාපා වඩාගෙන් පුුවේ දෙම දීනයන් අර වඩාගෙන් පා මහම්මද බුණු මස්ලමත් ෆොනුවා එකන්තන් එමිහුනන් අංගවාපා එමිහුන් රටුම් ෆෑබෑගෙන් දියුමන් අමරු කුරුබෑපියේ. දෙම්මි බෑමිහුන් හිතාවා ගොතක දතුරු හදාගෙන් රටුම් ෆෑබාන් උලෙනිකොත් දෙන් දිබේෙන් ඔයි දෙර දිවිජයේ. ඒ දෙරයකි දෙපුත් දෙගොතන් හදාගෙන් උලේ මුනාෆිකුන්ගේ වස්වාස්තකන් හෙල්ලුමයි. මදීනාග උලේ මුනාෆිකුන් එමිහුනන් අංගෑපියේ තියගොත දෙරවගින් අද රටුම් ෆෑබාකට නොයේව ආර්මය මිතිවී කජයවනයි එබ්බේරෙවේ එක ජෙගපාන් කජයවනයි හඟුරාම කුරපනීනවා අහුරමෙන් කජයවනා එක්ව හඟුරාම කුරානොවේ කජයමෙන් රටුම් පෑබානම අහුරමෙන් බෙස් ෆෑබාහුරීමවේ මිවාහකත මිලියා අයතුගා රීතුක බයාම්බිගෙන් බේව ලයින් ඔහුරජුතුම් ලනහුරුජන්න මාකුම් වලා නොතියෝ ෆීකුම් අහදන් අබදම් වයින් ගූතිල්තුම් ලනන් සුරන්නකුම් වදදාහු යශ්හදු ඉන්නහුම් ලකාදිබෝන්. මි යහුදීම් මිබස්තකන් හෙල්ලි රටුම් ෆේබුන් ලස්කොක් නොෆෑබානේ වාහක අංගඇපුුවේ දෙන් ඉතු රසුද ඉපාන ඔස්සාාව ේකලනෑගේ බෑ මිහුණයි හඟුරාමය නොකෝඩාගෙන් පියව මදීනාග මච්ච බෙරිකුරවී ඉබ්නු උම්මි මක්තුමේ ඉතුරක ජෙගපානුගේ දිදකොළ දෙවී අජිගපානුගේ ඇප්ලසේ යහුදීන්ගේ මියුන් එමිහුන්ගේ කෝටි තවගා රක්කා තිරවිගෙන් පුුව හසෝරුගා තිබයෙන් කෙරුණී හරේ හදවාදරේ මි හරේ හදවාලික තිරේගම් බෑ මිහුණක මනාෆිකුන්ගේ කිවියකුන් ලිබුණු එවිස් වාගවෙරිකමෙන් නෙතේ මි හරේ හදවාද පවගා මිවාමිහුන් අමාන් එදිගෙන් අස්තන්නව ඇපුුවේ අගුන්මෙන් අරෑගෙන් දා ජමලික මතීගා ගෙන්දම එච්චෙන් හිපෑගින් රටුම් පේපුමුගේ අමුරුහු දෙපාරව මිග මතින් හගුරාමයගේ හතියාරු නොවන් එහෙන්තකි දීපෑගෙන් දියස් වරිහමකම හොද දෙපෑපිය මෙබෑ මිහුම් මිල දුකපා නොකම එමිහුන්ගේ බොඩු කුලෑගේ මිහුම් ෆේබී හයබරසේ එහ මිස්ත දියයි අදුරාතරේ මී සාම් කරෑග රැකවේ දෙමිහක ඉස්ලාම්බෙස් වියවේ මි දෙමිහුනකී යාමීන් බුණු අම්රායි අබු සෞදුබුණු බහබායි දෙමිහුනේ බනු නදීර වංහගේ මිහු ිපෑන් ස්ලාම්න දිබුණු තකිති බෙස්සවී ගනීම බස්වා මකුන් නොනේ ෆෑයවු මුදා බස්වා මකුන්නේ ෆෑව මුදරැකී හගුරාමයකයි නොදා හරුබීය කාපරුන්ගේ කිමෑන් ඉස්ලාම්න දිබේ තකිච්චේ ෆෑ මිපද තකිති එයි එසමානුගා ඉතුර සුද ඉක්වාන හුන්න තකිච්චිකේ ඉතුරුක ඉක්වාන එත ගෙතින් කුරබා කමකී හගුරාමයගේ හතියාර්තන් හොද්දෙවමයි ඉතුරුක ඉක්වානුගේ ගෑ මිහුණ දෙබුමයි මිස්කීනු නැසයි යතීමු නැසයි ඉබ්නු සබීදුන දෙබුමයි නිකන් කමේ ඒ මිදිය ආයතු ගවා පදයින මා අෆා අල්ලාහු අලා රසූලිහි මින් අහ්ලිල් කුරා فلله وللرسول ولذي القربى واليتامى والمساكين وابن السبيل كي لا يكون دولة بين الأغنياء منكم. غزوة ذات الرقاع ذات الرقاع يكي هنا حنقران ميهر ربيع الآخر مهو غا نجد كراغ إتا قبيلاء غباك وإبقين ඉතුර රසූද යිෆානයි හගුරාමේ තෙයාරු අහවර ජිබෝඩෑගෙන් ියවේ මිකමටක එමි හුනයි හගුරාමේ තෙයාරු කුරවා හයිසතේක හගුරාමේ සහබීනෑගෙන් නොකම ොඩෑගෙන් ියවේ මදීනාගේ මච්ච බෙරිකුරවී ඔස්මාන් ගිානේ දෙම්ම ඉස්ලාම්ගේ දස් කරෑගෙන් දතුර කුරබාපා වඩෑගෙන් එක අපරුන්ගේ රසායි හමය බඩාගෙන් ඉරු එරරුගා එවෙස් පිරිහෙනක නොයේ බද්දලිය වඩාගති අංහනුන්ගේ මද ජමාතිකායේ මියන් හැනුන් හයිියර කුරබෑ ියේ මිකමජුන්ගේ කියෑ කබර ජිබඩාගති එක එක්මන් වඩාගන්නවා අකබර ජිවිගෙන් එමීහුම් බිරුම් පර්බත්වගේ මච්චන් අරා රක්කවීකම්ගේ දෙම් මිතන පෑබෑ වඩාගත්තා මාක ගින ඉර වනිස් එමිහුන් කර ජමාතිගේ මීහුන් හගුරාමයත යාරුවගෙන් අතුයි ජවේ බෑමියුම් වර කුඩ ගොතකුන් හමජයේ දීපා බිරුම් ිලංගජයේ කවපු නමාදුර කුරවී මිදුව මිකාපරුන් ඇසිකෙන් වලනි කොර කවපු නමාදුගේ භාවිත ෆික්ලූ ෆෙත්තවග නංගෙනවිගෙන් බේ දෙංගිකාපරුන් හමදායක නොමේ අවමයි එමියුම් අත්ලෑගෙනවු දතිව ජෙහිඳ මදීනාය රුජුව යෝඩාගෙන් පිය මි දතුර පුරුගා මදීනායින් බේරුගා හුන්නවී සනර දුහට බදුරුගේ තිම්මන හඟුරා මියහරුගේ ශබාන් මහක් හඳ බෙල්මුම් අබු සුෆියන් හොදු හඟුරාමෑගේ දුවහුගා ගොවා ඉසු රසූද යිෆාන් කබූල් කුරබි හඟුරාම එක වගුතු ඇස් ජහුණියේ ඒනා ඔතී මියන්න අහරු මිදුවහුම් බදුරු ගයේ ගොවා ඉතුර රසූද යිෆාන් එක ගබූල් පුල් කුරබාපේ එසමානුගා කොම්ම අහරකම ශබාන් මහුගා බදුරුගා අර්බීන්ගේ එම්මෙන් හෙම් වෙගින් වරබොඩ් බාසාරි ගායම් කුරතේ ඒ බාසාරුගා අඩ්වස්වාන්ෙන් බ්‍යෆාරි කුලවමයි ලෙං හදාමීහුන් ලෙමුගේ වාද කියමටයි බස්මරුන් තෙරීන්ගේ හුතුවාද කියා ඒක මළු දෙර බෙජමටයි නසබගේ වාහකයෙන් බොඩා වාහකත දික්මසායි ගායම් තිබේනතේ මියහරකී කුරේසුන්හගේ මීහුනායි මදීනාගේ මීහුන් හගුරාමයින් එතංගා වාදකුරා අහරිකම්ගා කවර්තංගාපා වාතීවේ එතනං එබා මීහුන් අදි වකින් ගිනේ මිදවසුරු ආයරු මක්කාගේ තදමනු හාජ බොඩුවෙපා විබරුන් එමීහුනකක් මියහගුරාමයක තැයාරුවේ නොකුවේන එගොතෙන් එක්ගොතකුම් ස්තනවහෙන් නොවවනේ මිකං අබු සුෆයාන ගස්තුවමුන් අස්චාවන්හැ නොයමුන් මස්ෞදය කියවුණු බොඩහු ගාත ගොස් එමිහයන් එතන් එච්චේ දීපා බුණනැපියේ කජයක මදීනය ගොස් කජයක හුරි බස්මරුන්තරි කමයි දෝගගේ කොළදානකවුන් ඉස්ලාමන් මියහරු බදුර නන්නානේ කොමස් හෙක්මතින් හදා අහන්මන්න බෞද් වාජමන් දිබේගන්න හුතුරුන් සජාමිකො දේරේ මීනා මිකන් කබූල්කොක්ගේ මදීනය ගොස් මදීනාය තිරේග මීනාය බ්‍යවුණුහා වරකුන් මක්කාගේ මීමම මියහරුගේ බදර දීම තෙයාර කුරා හඟුරාම ගාෆිලාගේ බොඩුකමුගේ වාග දක්කා බිරුගන්නවා උලෙපියේ මීනායක මීන් එවිස් මීහුගේ කිබයකුන් හස්බනල්ලාහ වනියමල් වකීල් මි බහුන්නෝනි එවිස් ජවාබෙන් නොජිබුනේ මීනා මිකමෑගේ මදීනාගා උලෙවල හුට්ටාමේ සලාමයි සුර ඇල්ලිවි ඉතු රසූල්ලා ඉගිෆාන් ඉංහස් පස්සතේක අස්හාව බේකල්නෑගෙන් හඟුරාමය තෙයාර කුරබෑගෙන් නොකොනොඩෑගෙන් පියේ මදීනාගේ මච්ච බිරිකුරවී අබ්දුල්ලාහ ඉබුන් උබයි ඉබුන් සලූල්ගේ දරිකරුන් අබ්දුල්ලාහ ඉගිෆානේ අස්හාව බේකල්නෑයි ඉතු රසූල්ලා ඉගිෆාන් බදර බඩෑගෙන් බෙෆාරි කුරබා මිතනන් එ බෙෆාවෙන් මිස්තකුන්ගේ හිතුවේ තිරයන් ඉස්ලාමුන්ගේ ගදරයි බිරිවරික නොහන බොඩුකො බදේ අසාව බේකලුන්ගේ තවාදූ බෙරිකමයි ඉතුර රසූද ඉෆානන් හුරි කියවන් තිරිකමයි දීම් බෙරිකම් පෙනි ලෙම්බෙරින්ගේ මීමු මිකංකම මදාගගේ ලෙන්තන් හදා මිකංකම්ගා අඩ්ඩෝ ස්වානෙන් වරන් නියමතුගා උළුවාපා තියාගි කමයගෙන් මදීනාය වරන් උපල්ගා රුජුව යෝඩාගෙන් පුවේ මිවාහගත මිලියා ආයතුගා බයාමිගෙන් බේ الذين قال لهم الناس ان الناس قد جمعوا لكم فاخشوهم فزادهم ايمانا وقالوا حسبنا الله ونعم الوكيل فانقلبوا بنعمه من الله بفضل لم يمسسهم سوء واتبعوا رضوان الله والله ذو فضل عظيم ابو سفيان كنت كل غتكي نعيب المسعود مدينه فنوافا اناك مسكي كم فلانه كان هيكوكين احرمين بعدين نوبانو اكيا ميسكولي غواغين بدر الدان نكمجيه ඒරු ඒනාගේ ගස්තුගා වනී තංකොලක දායරන් ඉස්ලාමන් බදුර නන්නානේ කබර ජිබි මි කබරෑගෙන් මක්කායන් අන්නන් කමටේ මි බෑමිහුන් මජ්නාය එකයා බාසාරයි හම දියතන ඉස්ලාමන්ගේ හඟුරාම කාෆිලා බදුරන් අතුවිජ්‍ය වාහක රංගල ජිබිජේ දෙම් බුනෙෆියේ අහරි මී නුආයම්බුල් මසූද් කම්ගා වී නමක මෙහෙන්න නුයිහෙවෙ දෙනෙ කුරාණිකමේ නැතේ අම්රාජාපා රටද්දාම් වීයවෙ මිහා සදු අහරක් හඟුරාමේ නොයවේනෙවෙ මි බෑමිහුන් එඹරි මක්කායන් අවමු සොෆාන් බුන් උමයතු වුණේ හොදුගාතිය බවදක ගොවීරුවෙස් අහරින් හුරී නොකබූල්ගේ හිතම්මි ෆාරක් මනාවෙස් කුරීමේ මිහැරදිින් අහරමෙන් දෙරවෙජ්ජි කමයි මොහමද ගෙෆානු මොළුවෙජ්ජි කර රඟලක් එමෙහා අරබීන ගස්තුම එංගුණිය වාංහුරි ගොතෙත් දානී හම වමු වමුනේ
1: දීනු ගඩුම් ඉගෙනස්තනී කීරිත රසූලාග සීරත්
0: මියහරුගේ තෙරේගා හිඟි බයිකන්ත ඒ දිවායිගේ මච්චන් හුසේන් ගුෆාන් රක්කාවීකම බොනවෙනි මියහරුගේ තිරේගේ ඉතුර රසූද ඉගුෆානුගේ බොඩු දෑතාපුරුගේ දරිකලුන් අබූ සලමත් අවහාර වී මියහරුගේ මිබේකලකී එක්කිරුවමුගේ පරාතුන් ඉතුර ඉගුෆානුගේ අහි මේ එම්ම ෆෘතමයන් හබුස්කරයන් හිජ්‍රය බඩාගේ බේකල කීවස් එක ඉගුෆානේ මිකල ඉගුෆානු අවහාරුවමුන් මේකේ ගිෆාන්ගේ ඉන්නේ අමිකමලුම් උම්සලමත් ගිෆානායි ඉතු රසූල් ගිෆාන් කයන් බල්ලවාෆිය හිජ්‍රයින් ෆස්වනහර් දවමතුල් ජන්දල් ගහඟුරාන් දවමතුල් ජන්දල් කී මදීනායින් ෆනර්රේ ෆනර් දුවාල්ගේ දුර්මින්ගා ශාම් කරාගේ දිමිස්කුන් ෆස්රේ ෆස් දුවාල්ගේ දුර්මින්ගා ඔන්න රර්ක කියේ නමේ හිජ්‍රයින් ෆස්වනහර් රබියයි ලබ්බල් මහු තිරේගා දවමතුල් ජන්දල්ගේ බදවින් එමගුන් ශාම් කරේ දතුල් ෆතුරුකුන් උලේහා බේකන් අනියාකෝ මගුෆේරි උලේ වාකියයි අදි බෑමියුන් ඉතුරු එක ඉගවානයි හංගුරාම් කුලොමක් මදීනායන් අවමන් හීකුගෙන් උලේ වාහක ඉතුරු රසූදෝ ඉගවානන් ඊවඩෑගෙන් පියේ මිකමට්ටකා ඉවරින්නයි හංගුරාම කුරේ උම කස්තු කුර බෑගෙන් අසහා බේකජුන් කුරේ ඉංහාස් බේකජුන් නෑගෙන් නුකුම වඩෑගෙන් පියේ මදීනාගේ මච්චක් සිබාබුන් උර්ෆිතතිල් ගිෆාරි ගිෆාන් විකුරේ පියේ දෙම්ෆේ ඉතුරු රසූදෝ ඉගවාන දතුල් කුර බාපා වඩෑගෙන් එමියුන් උලේ රසායි ගෑවේ වඩෑගෙන් ඉරු ایک ایک وان وڈا گن نو خبر ابا میون جبین ردو کفا فربت ہوے مچ نرا فیل جوے دین امی ہونگے بکل تکای جمل تن ہوئی ہپا می ہنائی دیما کو ربا اتگے تھپا گن فی دین ارر کے کاری گا ددوا کفا ابا وڈا گن ہننا امی ہن نئیما می پے تگی تی غنیما کربا گن مدینہ امبر وڈا گن فی مدینہ امبر وڈا گن دتور فلوگا زیارت وان ہا گے وری اویا نہ تبن حسنے کیوں می ہایائی صلح وڈا گن ඒනා ඉදුන් එදුන්ගේ මච්චන් මාහදායි දීව හද්දාහියේ ඒනා ඉදුන් එදුන්ගේ මච්චන් මදීනායි ත්‍රිස් හමීල්ගේ දුරුමිනුන් ඒනාගේ සූෆා සූෆි තකන් හුයි කාන්දේනේ බින්ගලෙවිස් දෙබෑවියේ බනුල් මුස්තලික් වංහාගේ හඟුරාම මියහරුගේ ශාබාම හොගා මුස්තලික් වංහාගේ වෙරි හායිස් බුනු දොලාරේ විකියුනු මීහා ඉතු රසූදෝ ඉක්මානායි හඟුරාමය මීහුන් එක්කුන්ගුලේ එකපර ජීවඩාගෙන් පියේ වංහාගේ මීහුනි උහුදු හඟුරාමය ගාවිස් කුරේස් වංහාගේ කාපරුන වාගිදි මීහුනේ මිකබර් දිබොඩාගතුන් අසා බේකජුන් කුරේ වරක් ගින බේකජු නෑගින් එබෑ මිහුනායි හඟුරාමය නුකුමඩාගින් පියේ මදීනාගේ මච්ච වෙරිකුරෙවි සෛදුබ්නු හාල්සතු ගිෆානේ ඉතුරු එක ගිෆානුගේ අරිහුගා මිදතුරු ෆුරුගා එක ගිෆානුගේ අම්බිය මිකබජුන් කුරේ ආයිෂතු ගිෆානායි උම්මු සලමතු ගිෆානායි දිබේ කමජුන් ගෙන්දෙවේ මිදතුරු ෆුරුගා එක ගිෆානුගේ අරිහුගා මුනාෆිකුන්ගේ වෙස් වරක් ගින මිහුන් නුකුතේ අබ්දුල්ලාහ් ඉබ්නු උබයි ඉබ්නු සලූල් වෙස් නුකුතේ බෑ මිහුන් මි නුකුතී කුරීගා නංගෙ නෙවුන දෙතින් හඟුරාමයින් අසාව එකරුම් ගෙන්නේ ගනීමත දෙකෙන් මිකමුගේ එදුම් ගේ දෙම්පේ ඉතුරුක ඉක්මාන් ඉස්ලාමුගේ මි බොරු දස්කරාගෙන් දතුරු පුරු කුර බාපා වලාගින් මුස්තලික වංහාගේ මීහුන් තිබේ සංගඳායි දාදි ගාත බලාගින් පාවනිකො එබා මීහුගේ ජාසුසුකයි මි දස්කර බද්දලිව එමීහා හයර් කුරබා එමීහා කුරෙන් එගවමුගේ කබරතන් අස්සවා එවෙස් තෙදෙන් නුබුණගෙන් එමීහා ගතුල් කුරබා පියවේ හාරිස් බුණු දොලාරක් එමීහුගේ ජාසුස් කජේ ගතුල් වී වාහකයායි ඉස්ලාමුගේ ලස්කර එවරින්ගේ රසායි ගෑවිජ්ජ ખબર ජිබුමුන් එමී ඉස්තකුන්න නොහනු බිරවෙරිකන් ජිවි එවෙස් කමකායි අදි නොලා ඒ විපාවා ලස්කරුගේ එත කබීදායගේ බෑක් වකිවකි වේ ෆිලාජ්ජවේ දෙම්පැ ඉස්ලාමුගේ ලස්කරු ගොස් මුරේසි කියේ ෆිංගනුගේ කෑරිය ෆෑවිජ්ජ හිඳුගා දෙබෑමීම් කංගුරාමය තෙයාර සෆදෑපුුවේ මෙ බෑමීම්ගේ මච්චන් ඉස්ලාම් දීන් හුරේලුම ෆොගා එමීහුන් එකන් ගබෝය නොකිරීම හංගුරාම ෆෙටිජේ පුරතමේ දෙපරාතුමේ උකී දුඤ්ඤවේ ඉරුකොලෙපිස් මනිස් ඉස්ලාම්ගේ ලස්කරු එකාපරුන්ග මච්චන් එකී එකච්චකන් හමල දී එකාපරුන් කුරේ දිහමීහුන් අතුල ආයිර එයින් හම එම්මේ කාපරුක් ෆිලෑගෙන් දානේ තම්පලකායි මගේ නොදක්කා එම්මේ හිවා හයියරු කොපුවේ එවරෙන්ග අබීනායි කුදිලා දරින්න දානෙන් හයියර වෙජ්ජේ එවරෙන්ග හුරිහා මුදලකායි ගෙරි බකරි ජමල්ත ගනීමා වෙජ්ජේ මිතිගෙති එක්කුන් හිසාව බෙල්ම වෙරි කුරෙවි ඉතුරු කෙරෙගමාන මිනිවන් කුරෙවි ශග්‍රානේ විකේ මිහික දිහාස් ජමල් කම්ගේ යයි ෆස්හාස් බකරි කම්ගා විය අයියර් වෙගෙන් මිගෙනවුණු අංගෙනත වෙතිරේග හාසුගේ දරිකම් බලුන් බොරයි රතේ කියුණු කමනා පානු වියවේ දෙම්වැ මි ගනීමයයි මියලුන්ත බස්වා මිනංගේ බ්‍රෑරත් ඉතුරු එක එකමාන්ගේ බෑෆ්ලන් නංගවාපා එකවනා මිනිවන් කුරවාපා කෑන් වෙල්ලයගෙන් පියවේ මිකවනාය මිය ෆෝගා කියේ නම් ෆ්ලකී ජුවේරියතේ මිකවනාගේ කෑන් ෆුළු හම වුන් අසාව බේකන් විදාලු විජේ එකවනායන් ඉතුරු එක එකමාන් එපද හේවපුරු කොන් හිත්තවා ඉකමනා ඉස්ලාමයේ වඩාගින් ඉකමනාය ඉකාරි බෙද්දීම අහර්මෙන් මෙස් ඉකමනා ගෑ මිහුන හේකන් හිතා හුරිමයි මිවසුරුග මතින් ඒමේ බේකලුන් ඒමේ මින්නම් කර බෑපිය මිබෑ මිහ මිතන් දෙකවා ඉස්ලාමයේ ජවෙ මි ජුවැලියතේ කියුණු කමනා වී ඉකමනා ගෞමුගේ මච්ච නොහන බර්කායතේ බේකම දෙව කමගේ ආයිෂත් ගෆාන රිවා කර වතේ ජුවැලියා ෆද ගෞමුගේ මච්ච බර්කායතේ අංගන කවරෙ නොදෙකෙමෙ ඒ ජමානුගා ඉස්ලාමුන් සියාසත හිංගවා උළු වි මග්මගී නියෙ මිහිංගි කන්තකුන් මුස්තලික වංහාගේ එම්මෙන් ඉස්ලාම වේ එම්මෙන් ඉස්ලාම් දීනාහුරි ජානදෙන් ති වේක විජේ මි දතුරු පුල්ගා බේරුපු මුලම්මා කුල මුනාෆිකුන් තන් ආස්කින් උලේකම්ගේ සෝබු මි දස්කරුගේ ත්‍රේගා වරපිස් නුරක්කා තිරි බොඩු දෙකමෙන් හිගේ ඒතරෙන් එකම කී උමරු ගෆාන මසකෙක් කො දිනුමන් උජූර හිපෑගින් උලේ මිහකයි කසරජ වංහාගේ බේකලෙක් හම එපදෙම් මේ ගෙන්ගුළුපා මිහකයි ದೆಮಿಯಂ ಅಲಾರ್ಮೆ ಬೆಗಿಂಗ್ ಮರ್ಗುಫಾನು ಗೆಂಗುಳುಬ್ಬಾ ಮೀಹಾ ಅಣೆ ಮೀಹಾಗಾ ಜೆ ಇತ್ವಾರ್ಕುಂ ಎ ಮೀಹಾ ಗಾಯನ್ ಲೇ ಓರುವ ಫಿಯ ಮಿ ಮೀಹಾ ಖದ್ವ ಜ್ವಂಗಾಗೆ ಸಾಹಿಬುನ್ನೇವೆ ಗೋವಾ ಹಳೆ ಜಾಗಿ ಫಿಯ ಅಣೆ ಮೀಹಾ ಎ ಮುಹಾಜಿರಿಯ ಬೇಕಲ್ನೇವೆ ಗೋವಾ ಹಳೆ ಜಾಗಿ ಫಿಯ ಕುಲ್ಯ ಕದ್ ದಿವಾಮಿಯಂ ಎವ್ವೆ ರುಳಿವೆರ್ ಕಮ್ಗೆ ಬಸ್ತಕುಂ ಹಳೆ ಜವಾನ್ ಫರಾಫುವೆ ಮಿತನಂ ಇತುರ್ ರಸೂಲ್ ಇಫಾನು ಡಾಗಿ ಹದೀಸ್ ಕುರಿಬಿಯೆ ಎ ಮೀಸ್ತಕುನ್ನೇವೆ ಜಾಹಿರಿಯ ಜಮಾನುಗಾ ಗೋವಾ ಗೋಯಿತ ಗೋವಾ ಅದಿ ಎಗೋತ ಕಂತ ಬಿಸ್ ಕುರಾಂ ಬಿ ಹೆಯ್ಯೆವೆ ದೆಂಗೆ ಬೋಣಿ ಜೇವನು ಮಿಹಾಯಾ ಇವಾಕುಳು ದೆಕ್ಕೀಮ ಏನಾ ದಿನ್ನವಿಯೆ ಎ ಮ್ಯಾರಿಸ್ ಕಿರಾಂಗ್ ರಸೂಲ್ ಆಯವೆ ಮಿ ದಿವಾಮಿಯು ಮಿ ಅರಾರು ಮಣಿ ಇತುರುನ್ನೇವೆ ಹಾನಿಕ ಲಿಬುಣಿ ಅಳುಗ್ರಹೆ ಅಳಗುಂಡು ಮಿಹುರಿ ಮಿಕಂ ಮಿಹಾ ಬಡುವಾಂ ಹೆದೀಮ ಹಗ್ಗು ಕಡ ಮಾಫ್ ಕುಗ್ಗಿನ್ನೇವೆ ಹಾನಿಕ ಕುರಿಕಲೇ ಗೆಹುರಿ ಅಳಗುಂಡ ಸುಲಹವೆ ನಿಮ್ಮಾಗಿನ್ನೇವೆ ದೇಮಿ ಜೈಗಿಂಗ್ ಉಳನಿ ಕೊಂಕವಿತ್ತೋವೆ ಇತುರು ಕೆ ಇಫಾನ್ ಒಡಾಗಿ ಮಿಗುತ ನಿಮುಣತ ದಿಗ್ಫಾ ಮಿ ಅಜಿಫಾನ್ ಅಂದಾಮ್ ಮಿತಾ ಹುರಿ ಅಬ್ದುಲ್ಲಾಹಿ ಇಬ್ನು ಉಬೈ ಇಬ್ನು ಸಲೂರ್ ಮಿತನು ಫೇವಿಗಿನ್ ದಮಂ ಇಕ್ವಾತಿ ಮಿಯುಂ ಗಾತುಗ ಬುಣಫಿಯೇ ಮಿಹಿರಿ ಅಹರ್ಮೆಂಗ್ ಇಹಾಕು ದಿಕ್ಕೆವಳೆ ಜಾತುವೆ ನಿಗಮಿತ ಕಂತಕ್ಕೆ ಬಾ ನೂಣೆ ಎ ಬ್ಯಾಮಿಯೂ ನಕಿ ಅಹರ್ಮೆಂಗೆ ರರ ಬೇರು ಆಯಸ್ ರಾಗನಿಗೆ ಉಳೆ ಬಯಕೆ ಮಸ್ ಜಹ ಫಲೇಬಾ ಎತಿ ಬಿ ಅಹರ್ಮೆಂಗೆ ಹೇಳ್ಕೊಂಡೆ ಮಿಹಾರ್ ಎ ಮಿಹುಂಗೆ ನೋ ಕರುಂಬೆಸ್ ಇಹ ದನಿ ಹಮ ಹಿತೂರಿ ಗೊತ್ತಿಕೆ ಮುಸ್ಕುಳಿ ಮುಣನಿ ತೆರಿಕೆ ಗೇ ದುರಂಗನ ಕುತ್ತಾಯ ಬರಂ ಹೆವಿಕೆ ಹಿತ ಕಾಂದಿ ಫಲಿಕುರಾಟೆ ಆಹಿರುಗ ಅತುವ ದೆಂಗಳಾನೆ ನಿಕಂ ಉಣ್ಣಾಟೆ ಮಿಫಾರ್ ಮದೀನಾಯ ಗೋಸ್ವಾತಿಯ ನಿಕಮಿತಿ ಮೀಹುಂತ ಗೆರಹಂ ಬೇರುಕುರಾ ಸೀಮೆ ದೆನ್ ಕ್ಯಾರಿ ಗತಿ ಮೀಹುಂಗೆ ಮೋಣ ತೆಕ ವಿಸ್ನಾ ಬದಾಜೀರ್ ಮಿ ಬ್ಯಾಮಿಯುಂಗ ಮೋಣ ಮತಿ ಮಿ ದಕ್ಕ ವಾಹಕಿಯ ನುರುಹಂ ವಿಸ್ವ ಫಿನ್ನಾತಿಯ ಬುಣಫಿಯೆ ಮಿಹಿರಿ ಯಕಿ ಮೀಹು ಕುರಾ ಕಮೆ ವಿಸ್ ನೂನೆ ಹಮತಿಯ ಬ್ಯಾಮಿಯುನ ಕುರೆವೆ ಕಂತಕೆ ಮಿಹಾರ್ವೆಸ್ ಮೀಹುಂಗೆ ಮಚ್ಚಂ ಹೇದ ಕುರು ತಂಕಳಿ ಕುಡುಕೊಲ್ಯಸ್ ಎ ಮೀಹು ಮ್ಯಾಚಿರ್ವೆದಾನೆ ನುವತ ರಸುಂ ಫ್ಯಾಬ್ಯಾಗಿ ಹಿಂಗಾಯಿಸ್ದಾನೆ ದೆಮ್ ಮಿ ಮಜಿಸ್ಗಾವಿ ದಾದಿ ಉಮರುಂ ದುವಸ್ಮದ್ ಇಸ್ಲಾಮ್ ದೀನ ಜೋಬಿ ಗದ ಕುಜ್ಜಕು ಮಿ ಕುಜ್ ಯಕಿ ಝೈದ್ ಬುನು ಅರುಕಮೆ ಮೀನಾ ಕೋಪಾಯಿಸುವಿಗೆ ಬಡಾಗಿ ವಿವಾಹತ ಇತು ರಸೂದ ಇಫಾನ್ ಗಲಿಫ ಅದನ್ನು ಮ್ಯಾಫಿಯೇ ರಸೂದ ಇಫಾನ್ ಹದೀಸ್ ಕುರೆವಿಯೇ ಕೊಯಫೃತ್ಯ ಕಿ ಆಯ್ತಿ ಕಿಯಣಿ ಏನಾ ದಿಕೆ ರುಳಿಯಾಸ್ಗಿಂತಾಯ ಏನಾ ದನ್ನ ಮ್ಯಾಫಿಯೇ ಅಳ್ಗುಣ ಕೊಮ್ಮೆ ಗೊತ್ತಕ್ಕೂ ಕಿವನು ಕಮ್ಗ ಅವ್ಯಸ್ ಮಿ ಕಿಯಣಿ ಅಳ್ಗುಣಗೆ ಕಂಬತು ಇವನು ಹೆಚ್ಚೆಂಗ್ ಏ ಇವನು ಗೊತ್ತ ತೆದರೆ ಅಳ್ಗುಣಗೆ ಮಿ ತೆದು ಮ್ಯಾನಸ್ ಕಜಾಂಗೆ ಕಲಿ ಇಫಾನ ಬಯಾನ್ ಕುರೆಬು ಎದುವೆ ಹದೀಸ್ ಕುರೆವಿಯೇ ಕಜೆಗೆ ಕಂಫೆ ಕುಕ್ಕುಳೈ ಕಂಬಿ ಸ್ನೇಹೆ ನುಂಗೆ ಮರ್ಗುಫಾನ್ ದೆನ್ನವಿಯೇ ಏ ಮುನಾಫಿಕು ಕಜೆ ಕಿವ್ಯಾ ಫಿನ್ನ ನೀ ಮುನಾಫಿಕು ಕಮ್ಗೆ ಕಿತ ಕಂತತ್ತೋವೆ ದೆಂಗ್ ಏನಾ ಕತುಲ್ ಕುರೆಬಿಯ ಕೇತೋ ಹದೀಸ್ ಕುರೆಬಿಯೇ ತಯಾರು ಮೀಹು ವಾಹಕ ದಕ್ಕಾನಿ ಮೊಹಮ್ಮದ್ ಗಿಫಾನ್ ಕಿ ಇಕ ಇಫಾನ್ ಗೆ ದೀಂಗ್ ಅಬುಲ್ ಕುಗಿಂಗ್ ಇಕ ಇಫಾನ್ ಗೆ ಅರಿಹುಗ ಆಯ್ತ ದುಹಕ್ ಉಳೆ ಮೀಹು ಹಗ್ಗ ಕಾಣುಜ ಕತುಲ್ ಕುರಬಾ ಬೇ ಕೈ ಕಮರೆ ಮೀನ್ ಹದೀಸ್ ಕುರಬಾಫ ಮಿಗಂತ ಜೇಹುನು ಇರು ತಿಬ್ಬೈ ಮಂಜಿಲು ಗಾಫಿಜ ನಗ ದತುರ್ ಕುಳವ ಅಮೃ ಕುರಬಾಫಿ ಮೀವಕ್ತ ಕಿ ಏನ ದತುರ್ ಕುರಬಾ ವಕ್ತ ನೋನೆ ಮಿಕವಂ ಇತುರ ಕೆ ಇಫಾನ್ ಗಸ್ತು ಕುರಬಿ ಮೀಸ್ತಕು ಮಿ ಫಿತ್ನವೆ ವಾಹಕ ದಕ್ಕಾನ್ ಹಮಹಿಮೇನು ತಿಬ್ಬ ನುದೇಬುಮೆ ದಿಂಗ್ ಎಮ್ಮೆನ್ ದತ್ತುರ್ ತಯ್ಯಾರ್ ಮಣಿಕು ಉಸೇದ್ ಮುನ್ ಹೊದೋಯರು ಒಡಾಗಿ ಮಿವಗುತುಗ ದತ್ತುರ್ ಕುರಬಣಿ ಕೊಂಕಮಗಾ ಅತ್ತೋಯೆ ಮೇಂಗ್ ಅಸ್ವಾಫಿಯ ಅದೀಸ್ ಕುರೆವಿಯೇ ತಿಯ ಬೇಕಲುಗೆ ತಿರೇಂಗ್ ಎಕ ಎಕಿಯ ಎಚ್ಚೆಸ್ ನೋಸ್ವ ಮುತ್ತೋಯೆ ಏನಾ ಇವ ಗಸ್ತು ಕುರೇ ಮದೀನಾ ಗುಸ್ವಾ ಇದ ತಿರೀನ್ ತಿರಿಫಾ ನಿಕವಿತಿ ಮೀಹುಂ ಬೇರು ಕುಳವಮ ಉಸೇದ್ ಗುಫಾನು ವಿದಾಳುಯೇ ಮ್ಯಾಕಿದಾಯ ಗಂದಿ ಬುನಮೆ ಇದ ತಿರೀಕಿ ಕಜೆ ಗುಫಾನೆ ನಿಕಮಿತಿ ಮೀಹಕಿ ಏನಾಯ ಕಜೆ ಗುಫಾನ ಫಿನಿ ಒಡಾಗ ನೋ ನಮ ಏನಾ ಮದೀನಾಯ್ ಬೇರು ಕುರಬಾರೆ ದೆಮ್ಮಿ ಇಸ್ತಕುನ್ನಾಗಿನ್ ಬರಂಗ್ ಅವಸೋಹ ದತ್ತುರ್ ಕುರಬಾಫಾ ಒಡಾಗಿನ್ ದಿಂಗ್

අදි ෆාෆවෙරි එවවෙස් නෆ්සේ එහෙන් නෆ්සෙක්ගේ ෆාෆයෙන් වූ උෆුලා නැති. අදි ෆාෆයින් බරුවෙෆාවා නෆ්සේ එ උෆුළුමන් එහෙම් ෆරාතක ගොවියෙස්. එයි ගෑතිමාගේ කම්ගේ අහුළුවෙරිය කම්ගා වියෙස්. එයින් හම එකච්චෙවෙස් නො උෆුලේ නැතෙ. කලේග ෆානු ඉන්දාරු කුරව්වාකං කශවරි නොෆෙන්න තාංගා එවරෙන්ගේ වෙරි රැස්කලාංගිය බිරුවෙතුවේ නමාදු කායිම් කුන් උලේ මීහුන් නශි. අදි කාෆිරුකමුන් තෝහිරුවෙ ගන්න මීහා ෆහෙ එමීහා තෝහිරුවෙ ගන්නකං කශවරි ඒනාගේ අමිල්ල නස්සටකේ. අදි එඹුරි දියුම් වනී අල්ලාහුගේ හදරතශේ.

0: විදාළ වූ හමකශවරුන් තිමම්මැනී තියබෑමීහුන්ගේ ගාත ෆොනු වාෆාවා රසූලුන්කං තිමම්මෙන්ගේ වෙරි රස්වලාන්ගේ දෙනවඩිගෙන් වෙත.
1: وما علينا إلا البلاغ المبين
0: أدي بيان ودنوا إيفو منوي تمام منجي مچكا نوي

0: ඩ වර ස් ඩ තිරිස් නට මේ දීනු ගැඩු
1: මස්හෆුන් ෆිලාවලේ
2: මේ බොඩිතිමිහුණ පුරුවන් කියවන් දස්කු දේ ප්‍රග්‍රම් මුස්හෆුන් ෆිලාවලේ මේ ප්‍රග්‍රම්ග කියවානි සූරතුන් නිසාගේ සතේක සාලිස් එවන ඇතුන් ෆෙෂිගෙන් ඒ සූරතුගේ සතේක සාලිස් හැවන ඇතුගෙන ලා මුදරිසකී අල්කාරී අලි වහිද් අබ්දුරහමාන් දරිවරුණකි අයිෂත් ෆසීනා හලිමත් සහදා ආදම් අයිෂත් රිස්මා අදි හස්නා

0: ඉම් එවරෙන් බුණුවේ හමකෂවරුන් තියබේකලුන්ගේ සබබුන් තිමම් මෙන්න සුම්පාකන් ලිබිජ්ජේ තියබේකලුන් තියකන් හුට්ටා නුලෙව්විනම තිමම්මෙන් තියබේකලුන් රජම් කුරා හුෂීමුවේ හමකෂවරුන් තිමම්මෙන්ගේ කිබෙයින් තියබේකලුන්න වේන් දෙනිවි උකූබා ලිබිදා හුෂිකන් කෂවරේ قالوا طائركم معكم أئن ذكرتم بل أنتم قوم مسرفون
1: إبيكالوم ودالو ووه تيبا ميهونغ سمپاكم وني تيبا ميهوننا إكوغ تيبا ميهوننا حقوغن هندانكو ديوناس ඒ සුම්පාකමෙ කමුගා බලනී හෙයෙ අදි කියෙත්ත තියබෑ මීහුන්නේ කාෆිරු කමුගා හද්දු ෆහනාලාෆාවා බයකේ.

0: අදි එවරෙන් බුණාකමුගා විය. තිමම්මෙන් මරුවෙ වෙයියශායි කශිතකක වෙජ්ජෙහිඳු අලුන් දිරුමක ෆොනුවානේ බයකුකමුගා හම කශවරුන් තිමම්මෙන් වේ හෙයෙ. අවආබාඋනල් අව්වලූන් අදි තිමම්මෙන්ගේ ඉස්වෙදිය කාබෆැයින් වෙස් හෙයෙ. قل إن الأولين والآخرين لمجموعون إلى ميقات يوم معلوم
1: කලේගේ ෆානු විදාළු වාශෙ හම කෂවරුන් ඉස්වෙදිය මීහුන්නායි ෆහුන් අන්නානේ මීහුන්නී එංගිගෙන්වා දුවහෙක්ගේ කඩාළුවා ෆාවා වගුතක එක්කුරව්වානේ බයකුකං කශවරෙ.
0: සුම්ම ඉන්නකුම් අයුහද්දාල්ලූනල් මුකද්දිබූන් ලආකිලූනමින් ශජරිම්මින් සක්කූම්
1: ඒ මගුෆ්‍රෙදිගෙන්වා අදි දොගුකුරා මීහුන්නේ දෙං හම කශවරුන් තියබෑ මීහුන් සක්කූමු ගහුන් කානේකං කශවරෙ.
0: ෆමාලි ඌන මින්හල් බුතූන්
1: ෆහෙ එයින් බඩුත ෆොරාලානේ මේ.
0: ෆශාරිබූන අලෛහි මිනල් හමීම්
1: ෆහෙ ඒගෙ මච්ච කෙකි කෙකි හුන්න හූනු ෆෙන් බෝනේ මේ.
0: فشاربون شرب الهيم
1: فه فمبوا جنفاوا جملت فمبو فدان
0: هذا نزلهم يوم الدين
1: قيام الدوهم اورنگ مهمان داري اكي مي
0: نحن خلقناكم فلولا تصدقون
1: තියබෑ මීහුන් හෙද්දෙවී තිමන් රස්කලාන්ගේ ෆහෙ තියබෑ මීහුන් තෙදුනු කුරණී කී වෙහෙයෙ.
0: අෆරයිතුම් මා තුම්නූන්
1: තියබෑ මීහුන් බේරුකුරා මඤ්ඤා මෙදු තියබෑ මීහුන් ෆහෙ විස්නා බෙලි මුහෙයෙ.
0: أأنتم تخلقونه أم نحن الخالقون
1: إتكتي هدني تيبا ميهن هي نواتا هدوا فراتكي تمن رسكلانج هي

0: ඒගෙ ගස් උෆෙද්දී තියබෑ මීහුන් හෙය නුවත එ උෆෙද්දෙවි ෆරාතකී තිමන් රස්කලාන්ගෙ හෙය නහ්නු ජඅල්නාහා තස්කිරතන් වමතාඅල් ලිල් මුක්වීන් හඳුම කුරුමෙක් කමුගෙයයි දතුරු ෆතුරු කුරා මීහුන් නෂායි දතුරු නොකො කායිමු වෙතිබේ මීහුන්න බේනුන් හිෆේ එච්චෙක්කමුගා තිමන් රස්කලාන්ගෙ එ අලිෆාන් ලෙව්වීමෙ فسبح باسم ربك العظيم فه كليغ فانوغ وري ما وانت رسكلانغ اسم فلون كليغ فانو تسبيح ودال واش فلا أقسم بمواقع النجوم فه هما كشورون تريتا أصفه تنتن غندوا තිමන් රස්කලාන්ගේ හුවා වහී කුරව්වමෙ وَإِنَّهُ لَقَسَمٌ لَوْ تَعْلَمُونَ عَظِيمٌ අදි තියබෑ මීහුන් දන්නනී නම හම කෂවරුන් එයි බොඩුවෙගෙන්වා හුවයෙක්කං කෂවරෙ إِنَّهُ لَقُرْآنٌ كَرِيمٌ හම කෂවරුන් ඒ මෑවෙගෙන්වා කුරආන් කං කෂවරෙ ෆී කිතාබින් මක්නූන් රක්කාතරි කුරව්වා ෆාවා ෆොතෙග්ගය ලා යමස්සුහු ඉල්ලල් මුතහරූන් තාහිරු වෙගෙන්වා මීහුම් මෙනුවී එ ෆොතුගා නුබී හේනෙතෙ تنزيل من رب العالمين اي عالم تكوغي وري رسكالانغي حضرتن باوا لفي فتك أفبهذا الحديث أنتم مدهنون تيبا ميهن دوغوكو فروا كودا كوراني ميواهكايا مدوغا ابهي මි කුරුආනා මෙදුගා හෙයෙ වතජඅලූන රිස්කකුම් අන්නකුම් තුකද්දිබූන් අදි තියබෑ මීහුන්න රිසුකු දෙව්විකමුගේ මච්ච කුරා ශුකුරකී එ රිසුකු දෙව්වි රස්කලාන්ගෙ දොගුකුරුන්කමුගා තියබෑ මීහුන් හදමුවෙ فلولا إذا بلغت الحلقوم فه مروموغ وغتوغا كراهمي فران أيس نيوا هوليان إلي جهند وأنتم حينئذ تنظرون أدي إهند تيبا ميهن بلبلا تيبموه وَنَحْنُ أَقْرَبُ إِلَيْهِ مِنْكُمْ وَلَكِنْ لَا تُبْصِرُونَ أَدِي تِيَبَا مِيهُنَّ وُرَ إِمِيهَا آ إِبَهِي مَرْوَى مِيهَا آ غَاكَمْ بُدِي تِمَنْ رَسْكَلَانْغِ إِهِنِ كَمَكُ تِيَبَا مِيهُنَّكَ نُفِنِي فلولا إن كنتم غير مدينين ترجعونها إن كنتم صادقين فه تيبا ميهني عملتك جزا نلبين بيكو كمغا وانما تيبا ميهن افران امرا نغنني كي وغن هي තියබෑ මීහුන්නේ තෙදුවරින් කමුගා වා නමේ
1: فَأَمَّا إِنْ كَانَ مِنَ الْمُقَرَّبِينَ
0: فَهَ ඒ මරුවි මීහා කුත්තං කුරව්වා ෆාවා මීහුන්ගේ තෙරෙයින් වා නම දන්නාෂේ
1: فَرَوْحٌ وَرَيْحَانٌ وَجَنَّةُ نَعِيمٍ
0: فَهَ эмиҳакан арамай танавас вегенва ризқай ниъматуге суваруге хутте
1: ва амма ин кана мин асхабил ямин
0: ади эмиҳаку кана фаратуге миҳунге тереинва нама даннаше
1: فسلام لك من أصحاب اليمين
0: فه اميهك انغوانت كنافراتوغ ميهونغ كبين تبايا سلام هوتت

එවරෙන් දන්නවා නැත එහෙන්නකුන් නූනේ හම කෂවරුන් තිමම්මෙන්ගේ ගාත ඉන්සාරු කුරව්වා රසූලකු වඩෑගතෙ දෙන් තිමම්මෙන් දොගු කුරීමුය අදි තිමම්මෙන් බුණීමුය අල්ලාහු එවෙස් එච්චේ බාවයෙන් නුලවවය තියබේකලුන් බොඩුවෙගෙන්වා ෆුරෙදු මෙෙක්ගා මෙනුවී නුවමුය.

හගිගතුගා වගුතු දෙමිගෙන් දාන මානෙකි ඉෂාග වගුතු ෆෙස්ටේ ෆෙට්ටේනි රැවිලා ඔස්සේ වගුතුන් ෆෙරිගෙන් ගොස් ෆතිස් වගුතා හැමය ඒග වගුත් දෙමිගෙන් වේ එහෙන් වීම මී එයි මීස්තකුන්න ෆසේහෙක මානෙකි ජමාතුග නමාදු කුරුම ෆසේහෙක එකන් ඒගොත අමල් කුරුමට්ටක මිසාලක සෞදි අරබියාගස් ඒගොතන් අමල් කුරණි ඒ රෝදවෙරින් රෝද වීලාෆ එච්ච කෑගෙන් මිසාදක මි ඉෂානමාද ෂා තරාවේ නමාද තයාරවුන් එ මිසාදක ෆාහන කුරම් බෙන්වා මේක සුරදාන වුදු ආකොල්ලම් බෙන්වා මේක හුරදාන එහෙම එමි එපද මිහුන ඒ ෆුරසත ෆහිකොත් දිනුමට ටකා ඒ වගුතු කුටතන් කොල ෆස්කොෆන් ඒග මානේ කි කොම් මෙන්න කුන්නේ අල්ගොන් මෙ මිසාලක හැග්ගඩි තිරිස් ෆහෙග්ග බංගි ගෝණ ඉෂානමාද බංගි ගෝණ හැග්ගඩි තිරිස් ෆහෙග්ග එහෙම වෙජ මිසාලක හැග්ගඩි තිරිහුග ගොස් මග්‍රිබ් නමාද අල්ගොන් මෙන් කුරීම නමාද සහන වාණී කියන්නු ඒ බංගි ගොවීම නමාද වගුතු අරමෙන්න මිසාගේ ගෞමතවක මිදන්න වහෙන් ඒගොතන් ඔන්න හිඳුග එකමකු ඒගේ එමෙ රඟලු ගොතකි හගිගතුග මගරු නමාද වකින් ખાસ ගොතෙක් ඉංගත එන්න මාත්තක බේගොතුන් ඒගොතකෂේ බයාන නුකුරාන එන්න මස් මගරු නමාදුගේ වගුතකි වර කුඩ වගුත් කොලේ ඒ රැවිලා ඔස්සේ වගුතුන් ෆෙෂිගෙන් ඒ හිසාබුන් ඉෂානමාද වගුතු වන්නාන එමෙ ඒ මගරු නමාද වීහ අවහක කුරුන් ඒ එමෙ රඟලු ගොතකි එන්න මස් ඉෂානමාද බංගෙ නුගවාකමුග අවානම එවගුත් කොළුගේ තෙරේග මී ෂානමද බංගි ගෝම හමය මගුරමනවද වගුතු දෙමිගෙන් දාන ඒ ශරයගතුන් එගෙන් හුද්දවේ මානෙක මිසාල කරුණමෙන් කුරින් ඉෂාර කුරිතා මී ආමුගොතෙක්ග ඉෂානමාද මි ගොවනී මගුරුබ්නමාද නති ඉරු ඔස්සේතා ගෑගනක සාලිස් ෆස්සරක මිනිට ෆහුන්නේ මි ගොවනි ඉෂානමාද බංගි ගොවනි එකමකු ෆහරුගාම බයි ෆහරු බයි දොස්තෝහු ඒවර අවහ හගිගතුග රැවිලා ඔස්සේනේ එන්නමයිස් මිදෙන්න විහෙන් ඒ මීස්සකුන්නන් ඒග ෆසේහක ජමාතුග නමාද කුරුම ෆසේ කුරුමට්ටකා එගොතක් කණ්ඩෙලිෆොන් උසුල්තකෙගෙ තෙරෙන් අමල් කුරෙමන් දාමින්ගනේ එවසාලෙග්ග ඒගොතේකන් කුරුමකුන් ඒකී සුන්නතක ඛිලාෆුමෙන් නුවත අරුමෙන්නන් ඒ නමාද වගුතුග නමාද නුකුරෙවෙන් හාලතක දිවුම ඒගොතක මගුෆයිවා වාහකෙන් නුන් එවසාලෙග්ගෙ ඒකී

0: وقد كفروا به من قبل ويقذفون بالغيب من مكان بعيد وحيل بينهم وبين ما يشتهون كما فعل بأشياعهم من قبل إنهم كانوا في شك مريب.
1: ඔරුවන් කියවා විදාල්වි අල් හාෆිස් මිෂෙල් ශාමින්.
2: තියබෙෆ්ලුන්ගේ දීනී හේලුන් තෙරිකන් ඉතුරු කොද්දනී නුවදිහමි ගහට්ස් දීනුගේ අඩුව.